0: Triple Z Radiothon.
1: Donate now to the 3ZZZ Radiothon. Show your support for your favourite program. With your help, we can continue to bring you the stories that matter, the music you love, and news in your language. Help empower the voices of multicultural communities. Your donation is tax deductible, so give what you can for your community. To donate, head to our website, 3ZZZ.com.au. Or call us now on 9415 1923. Thank you for your support.
0: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
2: The following program is in Sinhalese.
3: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතු වල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAF එය සැබෑ කරයි. TAF වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAF ගැන සොයා බලන්න.
4: Authorized by the Victorian Government, Melbourne.
1: Proud sponsor of 3ZZZ 92.3 FM.
5: දරුවෙකුගේ මොළේ වර්ධනය ආසන්න වශයෙන් 90% ඔවුන් වයස අවුරුදු 5ට පෙර සිදුවන බව ඔබ දැන සිටියාද? නොමිලේ සැපයන කින්ඩර් අධ්‍යාපනයේ මගින් වයස අවුරුදු 3 සහ 4 දරුවන් සඳහා ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට පෙර වසර දෙකක ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දී පවුල්වලට මුදල් ඉතිරි කරමින් කින්ඩර් හිදී දරුවන් ක්‍රීඩා මගින් ඉගෙන ගනී. මේ ඔවුන්ගේ සමාජ මානසික සහ සංජානන කුසලතා වර්ධනය කිරීමට උපකාරී වන අතර මිතුරන් ඇති කර ගැනීමටද සහාය වේ. go.au/kinder වෙතින් ඔබට වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
6: රේඩියෝ තුනේ 2026 3ZZZ මෙය ඔබේ ගුවන්විදුලි නාලිකාවයි. ඔබේ හඬ, ඔබේ පණිවිඩය, ඔබේ ප්‍රජාව. වසර ගණනාවක් පුරා 3ZZZ ගුවන්විදුලි සේවය ලෝ පුරා විසිරී තිබෙන විවිධ ප්‍රදේශවලින් සංගීතය, දැනුම සහ ජනහන ඔබ වෙත ගෙනෙන ලදී. 92.3 FM ඔස්සේ මෙල්බන් නුවර සිට ප්‍රජා ගුවන්විදුලියක් ප්‍රජාවකගේ සහභාගිත්වයෙන් තොරව පවතින්නක් නොවේ. මේ ඔබේ හඬ ලෝට ඇසෙන්නට සැලසීමේ වාරයයි. අදම 3ZZZ රේඩියෝ තුන් වැඩසටහනට සහාය වන්න. එමගින් විවිධ සංස්කෘතීන් නියෝජනය කරන මෙම ප්‍රජා ගුවන්විදුලි සේවාව අඛණ්ඩව දේශීය සහ සාර්ථක පවත්වාගෙන යාමට දායක වන්න. මන්ද ඔබ පරිත්‍යාග කරන සෑම මුදල් ඒකකයක්ම ඔබේ ප්‍රජාවේ හඬ ගුවන් තරංග ඔස්සේ අඛණ්ඩව රැගෙන යාමට උපකාරී වන බැවිනි. අදම 3ZZZ වෙබ් අඩවිය හරහා පරිත්‍යාගයක් කරන්න. නැතහොත් 94.15.19.23 අංකය අමතන්න. සම්බන්ධ වී සිටින්න ඔබේ හඬ ලොවට ඇසෙන්නට සලසන්න. ඔබේ ප්‍රජා ගුවන්විදුලිය සමග එක්ව සිටින්න. 3ZZZ ලෝකයේ ඔබ වෙත සමීප කරයි.
5: අප සමාජය තුළ ගුරුවරුන්ට වැදගත්කමක් හිමිවන අතර ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත්වන අතර ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්ව සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගැන්වීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට ටීච් ද ෆියුචර් ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රචේ විසින් බලය ලබා දී ඇත.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
7: ඔබ අපදාකට සූදානම්ද? Australia Post සහ Australian Red Cross එක්ව අනපේක්ෂිත අවස්ථාවන් සඳහා සූදානම් වීමට ඔබට උපකාර කරයි. අද ගන්න සරල පියවර කිහිපයක් හෙට විශාල වෙනසක් ඇති කළ හැකි. වැඩි විස්තර සඳහා redcross.org.au/prepare වෙත පිවිසෙන්න.
1: Proud sponsor of
8: Proud sponsor of 3ZZZ 92.3 FM.
5: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න. වැඩිදුර දැන ගැනීමට vic.gov.au/kinderwithapivisenn Melbourne හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
4: Proud sponsor of 3ZZZ 92.3 FM. Hear the difference. Hear the world. 3ZZZ 92.3 FM.
9: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහලෙන්.

0: ஷனிதா சாது,
1: த்ரீ ட்ரிபிள் இசட் குவன் விதுலியே செனசுராதா சிங்கள சங்கஹய.
2: සුබදවසක් අසන්නනි, ඔබ දැන් කල්පනා කරනු ඇති මොකදර කවියට උනේ කියලා. සාමාන්‍යයෙන් අපි ශනිදාසාදේ ආරම්භ කරන්නේ කවියකින්. ඉතින් අද කවියක් කියන්නේ නැහැ. මොකද කියලා ඔබ දන්නවත් ඇති මේ වෙනකොට. ත්‍රීටිපලිසෙට් ගුවන් විදුලියේ ශනිදාසාදේ ගුවන්ගත වෙන අද දවස වෙනලා තියෙන්නේ රේඩියෝ තෝනිය වෙනුවෙන්. ඔබ දන්නවා ඔක්තෝබර් මාසය හැම අවුරුද්දෙම ඔක්තෝබර් මාසය මේ ගුවන්විදුලිය යොදාගන්නේ රේඩියෝ තෝනෙ වෙනුවෙන්, ගුවන්විදුලියේ පැවැත්ම වෙනුවෙන් යම්කිසි ආධාර මුදලක් එකතු කර ගැනීමේ අරමුණෙන්. ඉතින් මේ සතිය පමණක් නොවෙයි, ඉදිරි සති තුනත් මේ මාසෙමත් අපි වෙන් කරන්නේ රේඩියෝ තෝනිය වෙනුවෙන්. ඔබට පුළුවන් ඔබේ ආධාරය, ඔබේ කැමැත්ත රේඩියෝ තෝනියට ඔස්සේ ගුවන්විදුලියට ලබා දෙන්න. ඉතින් ඒ සඳහා ඔබේ සූදානම සහ ඔබේ අවශ්‍යතාව සියලු දේ අතරේ මට ඔබට කියන්නට කාරණයක් තියෙනවා. අද මේ සෙනසුරාදා මේ ගුවන්විදුලියේ මේ වැඩසටහන ඔස්සේ මම අද ආධාර එකතු කරන්නට යන්නේ නැහැ. මොකද අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු තාම සකස් කරගෙන නැති නිසා ඔබට පුළුවන් ඔබේ ආධාරය හෙට වැඩසටහන, හෙට උදේ, ඉරිදා උදේ වැඩසටහනට ලබා දෙන්න. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් ලබන සතියේ සෙනසුරාදා මේ වැඩසටහන ඔස්සේම ඔබේ ආධාරය ලබා දෙන්න. රේඩියෝ තෝනිය කියන්නේ මේ ගුවන්විදුලියේ ඉතාම වැදගත් අංගයක් වෙනවා. ඔබ දන්නවා මෙවැනි ගුවන්විදුලියක් පවත්වාගෙන යන්නට බෑවන වැයවන අතිවිශාල මුදල, ඒ මුදල පියවා ගන්නට එක් ක්‍රමයක් තමයි මේ රේඩියෝ තෝනියක් කරහා අසන්නන්ගෙන් ආධාර ලබා ගැනීම. ඔව්, මේ ගුවන්විදුලිය පවත්වාගෙන යන්නට රජයෙන් යම් ආධාරයක් ලැබෙනවා. නමුත් ඒ මුදල මදි මේසා විශාල ආයතනයක් පවත්වාගෙන යන්නට. ඉතින් අවුරුද්ද පුරා ඔබට ඔබේ භාෂාවෙන් වැඩසටහන් ඉදිරිපත් කරන මේ ආයතනයේ පැවැත්ම වෙනුවෙන් යම්කිසි සහයෝගයක් දෙන එක අපේ යුතුකමක් වෙලා තියෙනවා. හැම අවුරුද්දකම සිංහල කණ්ඩායම තමයි, සිංහල භාෂා කණ්ඩායම තමයි මේ ආයතනයට වැඩිම ආධාර මුදලක් ලබා දෙන කණ්ඩායම. මේ අවුරුද්දෙත් අපට පුළුවන් වේවි ඒ ආකාරයෙන්ම ආධාර ලබා දෙන්නට. ඉතින් ඔබේ ආධාරය ඔබ හෙට දවසේ, හෙට උදේ, ඉරිදා වැඩසටහනට කතා කරලා ලබා දෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ලබන සතියේ සෙනසුරාදා සිට සෙනසුරාදා වැඩසටහනට ශනිදා සාදයට කතා කරලා ලබා දෙන්නටත් පුළුවන්. ඉතින් ඔය කොයි ක්‍රමෙන් හරි ආධාර කරන එක තමයි වැදගත්. ඉතින් අද අපි අපේ ගමන මේ විදිහට ආරම්භ කරමු.

0: ජාතියේ අභිමානයේ ප්‍රේමයේ සහජීවනයේ අපි මේ ගමන් කරමින් සිටින්නේ සුන්දර වූ දේශයක් ගොඩනැගීමේ අරමුණෙන් යන ගමනක. මේ ගමන සාර්ථකව නිම කරගන්නට සියලු ලක්වාසීන්ගේ සහයෝගය කැපවීම ලැබෙන්නට අවශ්‍යමයි. ඉතින් මේ යන ගමන සුබ ගමනක් වන බව අපට සක්සුදක්සේ පැහැදිලි. ඉතින් ඒ යන ගමනේ අපි විදේශගත ශ්‍රී ලාංකිකයන් හැටියට අපේ මව්බිමට අපේ දායකත්වයක් ලබා දෙන්නට ඕනි කියන කාරණය හැම විටම මතක් කරන්නට කැමතියි. ඒකම ඔබට නැවතත් මතක් කරන්නම්, අපි අද මේ සිටින්නේ ත්‍රිත්‍රිපලි සෙට් ගුවන්විදුලිය සෙනසුරාදා ඉදිරිපත් කරන ශනිදා සාදය වැඩසටහනේ රේඩියෝතෝනිය සමගින්. අද අපි සියලුම අපේ වැඩසටහන් ප්‍රචාරය කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. වැඩසටහන් කීපයක් පමණක් අපි අද ප්‍රචාරය කරනවා. නමුත් ඔබ සූදානම් වෙන්නට ඕනේ ඔබේ ආධාරය ලබා දෙන්නට මේ ගුවන්විදුලියට. හැම අවුරුද්දකම අපි මේ කතාව ඔබට කියනවා. ඒ නිසා ඔබට මේක කටපාඩම්. මේ ගුවන්විදුලියට ආධාර අවශ්‍ය වෙන්නේ ඇයි කියන කාරණය හැම අවුරුද්දකම අපි පුන පුනා කියනවා. ඒ නිසා ඔබ දන්නවා ඔබේ සහයෝගය මේ ගුවන්විදුලියට ලබා දිය යුතුයි කියලා. ඒ ලබා දීම කෙරීම අපේ යුතුකමක් වෙනවා. ශ්‍රී ලංකිකයන් හැටියට අපි හැම විටම අපේ යුතුකම් ඉටු කරන්නට සැදී පැහැදී බලා ඉන්නවා. ඉතින් අද ඔබට මේ ගුවන්විදුලියට කතා කර ආධාර ලබා දෙන්නට බැරි වෙනවා. අද කියන දවසේ, අද සෙනසුරාදා. නමුත් ඔබට හෙට ඉරිදා වැඩසටහනට කතා කර ආධාර ලබා දෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් ලබන සෙනසුරාදා අපේ වැඩසටහනට කතා කර ආධාර ලබා දෙන්න. මොකද මේ මාසෙම වැය කළා තියෙන්නේ, මේ මාසෙම වෙන් කළා තියෙන්නේ ඒ කටයුත්ත වෙනුවෙන්. ඉතින් ඒ කටයුත්තට ඔබේ සහයෝගය වෙනදා වගේම ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
1: අන්තර්ජාතික දුරකථන ඇමතුම් ලබා ගැනෙද්දී ලංකාවට නම් +9.4 එහෙම නැති නම් ධන ලකුණක් සහ 9.4 යන ඉලක්කමත්, ඇමරිකාවට නම් +1 යොදන්න ඕනේ. හැබැයි කවද හරි ඔබ හිතලා තියෙනවද මේ අංක පෙතුවේ කවුද කියලා? අද මගේ සටහනේ ඉඩවෙන් වෙන්නේ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න. ලෝකේ රටවල් අස්සේ මොනතරම් දේශපාලන ප්‍රශ්න තිබුණත් එකිනෙකා මරාගත්තත් හැමෝම එකඟ වුණු එකම එක දෙයක් තියෙනවා. ඒ තමයි ටෙලිෆෝන් කේත. හැබැයි මේකේ අමුතු ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඇයි ඇමරිකාවටයි කැනඩාවටයි දෙකටම +1 එහෙම නැතිනම් +1 අංකය දුන්නේ? ලෝක සිතියමේ උඩින්ම තියෙන ග්‍රීන්ලන්තය අප්‍රිකාවට අයිති +2 පටන් ගන්න කේතයක් පාවිච්චි කරන්නේ ඇයි? රටවල් සිතියමෙන් මැකිල යද්දී අංකවලට මොකද වුනේ? ඒ වගේම චීනය පිළිගන්නේ නැති තායිවානයට අංකයක් දුන්නේ කොහොමද? අද අපි කතා කරමු ලෝකේ හැම රටක්ම එකම මේසකට ගෙනාපු ලෝකයේ මහා ටෙලිෆෝන් අංක රහස ගැන. ඉස්සර කාලේ පිටරටකට කෝල් එකක් ගන්න එක ලේසි නැහැ. ඔයාට වෙන රටකට කෝල් කරන්න ඕනේ වුණාම මුලින්ම ලොකු ටෙලිෆෝන් මධ්‍යස්ථානයක ඉන්න ඔපරේටර් කෙනෙකුට කෝල් කරලා විස්තර කියන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ අතින් වයර් අමුණලා එක එක රටවල් හරහා ඔයාගේ කෝල් එක සම්බන්ධ කරලා දෙනවා. හැබැයි 1956 දී ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය අතර අට්ලාන්ටික් සාගරයේ යටින් ලොකු කේබල් එකක් දාලා තියෙනවා. මේකත් එක්ක ලෝකයේ හැමෝම රටින් රටට කෝල් කරන්න ඕනේ වුණා. මේ තරම් කෝල් ප්‍රමාණයක් අර ඔපරේටර්ලට අතින් සම්බන්ධ කරන එක හරියට පිස්සුවක් වගේ වුණා. මේකට විසඳුමක් විදියට බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව 1958 දී අලුත් සිස්ටම් එකක්, ඩිරෙක්ට් ඩිස්ටන්ස් ඩයලින්, එහෙමත් නැතිනම් DDD කියන සිස්ටම් එක අරගෙන එනවා. ඒකෙන් පුළුවන් වුණා අතින් වයර් අමුණන්නේ නැතුව අංකයක් කරකවලා කෙලින්ම යාළුවට කෝල් එකක් ගන්න කියන්න. ඒ කියන්නේ ජාත්‍යන්තර කෝල් එකක් ගන්නව නම් මුලින්ම ඒ රටේ අංකය ගහන්න විතරයි ඕනේ. හැබැයි ප්‍රශ්නේ වුණේ කවුද කාටද මුණ අංකය දෙන්න කියලා තීරණය කරන්න. මේකට මැදිහත් වුණේ අන්තර්ජාතික විදුලි සංදේශ සංගමය හෙවත් ITU, ඒ කියන්නේ International Telecommunication Union කියන ආයතනය. මේක අතවෙද්දි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොටසක්. මෙයාලා මුළු ලෝකයම කලාප 9කට බෙදුවා. කලාප අංක 1, ඒ කියන්නේ ධන 1 නැතිනම් ප්ලස් 1 කියන කලාපය. මේ අංකය ඇමරිකාව සහ කැනඩාවෙන් කරගත්තා. කලාප අංක 2, ඒ කියන්නේ ප්ලස් 2 එහෙම නැතිනම් ධන 2 කලාපය. මේ අංකය අයිති වුණේ අප්‍රිකානු මහද්වීපයට. කලාප 3 සහ 4, ප්ලස් 3 ප්ලස් 4 එහෙම නැතිනම් ධන 3 සහ ධන 4 කියන කලාප. යුරෝපයේ රටවල් ගොඩක් තිබුණ නිසා එයාලට අංක දෙකක්ම ලබා දුන්නා. කලාප අංක 5, ඒ කියන්නේ ප්ලස් 5 නැතිනම් ධන 5 කලාපය දකුණු සහ මධ්‍යම ඇමරිකාවට ලබා දුන්නා. කලාප අංක 6 නැතිනම් ප්ලස් 6 ධන 6 කියන කලාපය ගිනිකොන දිග ආසියාව සහ ඔස්ට්‍රේලියාව පැත්තට ලබා දුන්නා. කලාප අංක 7 ප්ලස් 7 නැතිනම් ධන 7 කියන්නේ ඒ කාලේ මහා බලවතෙක් වුණු සෝවියට් රුසියාවට. කලාප අංක 8 ප්ලස් 8 නැතිනම් ධන 8 කලාපය අයිති වෙන්නේ නැගෙනහිර ආසියාවට. කලාප 9 ධන 9 නැතිනම් ප්ලස් 9 කියන කලාපය අයිති වෙන්නේ අපේ ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු බටහිර සහ දකුණු ආසියාවට. මේ විදියට කලාප බෙදුවට සමහර රටවල් වැටුනේ අමුතුම කලාපවලට. ග්‍රීන්ලන්තය කොහොමද අප්‍රිකාවට වැටෙන්නේ? ග්‍රීන්ලන්තය තියෙන්නේ ඇමරිකාවට උඩින් වුණත් ඒක පාලනය කරන්නේ යුරෝපයේ තියෙන ඩෙන්මාර්කය විසින්. හැබැයි යුරෝපයේ රටවල් පිරීලා තිබුණ නිසා ග්‍රීන්ලන්තයට යුරෝපයෙන් අංකයක් දෙන්න බැරි වුණා. ඇමරිකාවත් ප්ලස් 1 කියන නැතිනම් ධන 1 කියන කලාපය මේ ග්‍රීන්ලන්තය බාරගත්තේ නැහැ. ඉතින් අන්තිමට ITU එක මොකද කළේ? එයාලා දැක්කා අප්‍රිකාවට දීපු කලාපේ, ඒ කියන්නේ ප්ලස් 2 නැතිනම් ධන 2 කියන අංක ඉතුරු වෙලා තියෙනවා කියලා. ඒ නිසා ග්‍රීන්ලන්තයට කිසිම සම්බන්ධයක් නැති අප්‍රිකානු කලාපයෙන් ප්ලස් 299 එහෙම නැතිනම් ධන 999 කියන අංකය ලබා දුන්නා. මේ වගේ අමුතු දේවල් ගොඩක් වුණා. බ්‍රිතාන්‍යයට අයිති ඉන්දියන් සාගරයේ තියෙන දූපත්වලට දුන්නෙත් අප්‍රිකාවට අයිති ප්ලස් 246 එහෙම නැතිනම් ධන 246 කියන අංක. 1990 ගණන්වලදී සෝවියට් රුසියාව කැලි 15කට කැඩිලා යනවා. ඉස්සර මේ ඔක්කොම රටවල් පාවිච්චි කළේ ප්ලස් 7 එහෙම නැතිනම් ධන 7 කියන කේතය. රටවල් කැඩුනම ගොඩක් රටවල් යුරෝපයේ ප්ලස් 3 නැතිනම් ධන 3 කලාපයට සහ ආසියාවේ ප්ලස් 9 නැතිනම් ධන 9 කියන කලාපයට එකතු වුණා. හැබැයි කසකස්ථානය කියන රටේ ටෙලිෆෝන් නෙට්වර්ක් එක රුසියාව එක්ක මාර විදියට පැටලිලා තිබුණා. ඒ නිසා කසකස්ථානයට අලුත් අංකයකට යන එක හරිම කරදරයක් වුණා. ඒ නිසා අදටත් රුසියාව සහ කසකස්ථානය කියන රටවල් දෙකම පාවිච්චි කරන්නේ එකම කේතයක් වෙන ධන 7 නැතිනම් ප්ලස් 7 කියන අංකය. රටකට ටෙලිෆෝන් කේතයක් දෙනවා කියන්නේ ලෝකය ඒ රට ස්වාධීන රටක් විදියට පිළිගන්නවා කියන එක. මෙන්න මෙතනදී තමයි දේශපාලන ප්‍රශ්නය එන්නේ. තායිවානය කියන්නේ අපි වෙනම රටක් කියලා. හැබැයි චීනය කියන්නේ තායිවානය කියන්නේ අපේ රටේ කෑල්ලක් කියලා. ITU එකට තායිවානය වෙනම රටක් විදියට නම් කරන්නත් බෑ චීනය තරහ වෙන නිසා. හැබැයි තායිවානයට වෙනම ටෙලිෆෝන් නෙට්වර්ක් එකක් තිබුණා. අන්තිමට ITU එක මාරම විදිහට කල්පනා කරලා ගන්න ක්‍රියාමාර්ගයක් නිසා එයාලා තායිවානයට +886 නැතිනම් 886 කියන අංකය දුන්නා. හැබැයි ඒක ලියද්දි තායිවාන් චයිනා කියලා ලියලා තියෙන්නෙත් හරියට නිකම් චීනය තරහ කරගන්නේ නැතුව ඉන්න වගේ. 2008 දී කොසෝවෝ රට සර්බියාවෙන් වෙන් වෙලා නිදහස ප්‍රකාශ කරනවා. හැබැයි ලෝකයේ ගොඩක් රටවල් මෙයාලව පිළිගත්තේ නැහැ. මේ නිසා කොසෝවෝ රටේ මිනිස්සුන්ට කෝල් එකක් ගන්න උනේ වෙනත් රටවල් තුනක. ඒ කියන්නේ සර්බියාව, ස්ලෝවේනියාව, මොනාකෝ කියන අංක පාවිච්චි කරලා. අන්තිමට 2016 දී ITU එක කොසෝවෝ කියන්නේ වෙනම රටක් කියලා නොකියා වෙනම ටෙලිෆෝන් නෙට්වර්ක් එකක් එයාලට +383 එහෙම නැත්නම් +383 අක් කියන අංකය ලබා දෙනවා. ඒ වගේම හැම දෙයකටම කලින් ඇමරිකාව සහ කැනඩාව එකතු වෙලා එයාලගේම කේත ක්‍රමයක් හදාගෙන තිබුණා. එයාලගේ රටවල් වලට ගන්න හැම කෝල් එකක්ම පටන් ගත්තේ එක කියන අංකයෙන්. ඉතින් ITU එක අලුත් අංක බෙදද්දි මෙයාලගේ සිස්ටම් එක වෙනස් කරගන්නේ නැතුව ඒ අයට +1 නැතිනම් +1 කියන කේතය දිගටම පාවිච්චි කරන්න ලබා දුන්නා. යුරෝපයේ ප්‍රබලම රටවල්ලුණු ප්‍රංශයට +33 සහ බ්‍රිතාන්‍යයට +44 වගේ අංක ලැබුණේ ඇයි කියලා දැන් අපි බලමු. ලොකු රටවල ජනගහනය වැඩි නිසා ටෙලිෆෝන් අංකය දිග වෙන එක නවත්තන්න යාලට ඉලක්කම් 2 කේතයක් දුන්නා. පොඩි රටවලට ඉලක්කම් 3 කේතයක් දුන්නා. උදාහරණයක් විදියට ලංකාවට +94 නැතිනම් +9.4 ලැබුණා. ප්‍රංශය, බ්‍රිතාන්‍ය 3-3-4-4 වගේ එකම ඉලක්කම තියෙන අංක තෝරගත්තේ ඒ කාලේ පරණ ටෙලිෆෝන් වල ඒ අංක කරකවන්න සහ මතක තියාගන්න ලේසි නිසා කියලාත් කතාවක් තියෙනවා. නමුත් අද වෙද්දී අපි කෝල් ගන්න පරණ වය සිස්ටම් එක නෙවෙයි තියෙන්නේ. දැන් ගොඩක් කෝල් ගන්න ඉන්ටර්නෙට් එක හරහා. ඇත්තටම අද කාලේ කෝල් එකක් ගන්න ෆෝන් නම්බර් එකක් ඕනෙත් නැහැ. එහෙනම් මේ රටවල් වල කේත නැති වෙලා යයිද? නැහැ. 1997 දී ITU එක කිව්වා මේ අංක දැන් නිකම්ම නිකන් නමක් වගේ දෙයක් කියලා. අපිට මේ අංක පුරුදු වෙලා ඉවරයි. ඒක වෙනස් කරනවා කියන්නේ විශාල මුදලක් වියදම් වෙන කරදරකාරී වැඩක්. සමහර කේතනම් ලෝකෙන් සදහටම මැකිලා ගියා. උදාහරණයක් විදියට නැගෙනහිර ජර්මනිය අයින් වුණාම ඒකට තිබුණු +37 කේතය නැති වුණා. යුගොස්ලෝවියාව නැති වුණාම +38 කියන කේතය අතුරුදහන් වුණා. මේ ලෝකයේ ආගම්, ජාතීන් සහ දේශපාලනය නිසා රටවල් 200කට වඩා බෙදිලා මරාගෙන යුද්ධ කරනවා. හැබැයි මේ ටෙලිෆෝන් කේත සිතියම දිහා බැලුවාම හරිම පුදුම දෙයක් පෙනී යනවා. ලෝකේ කිසිම රටක් අපිට මේ කේතේ එපා අපි වෙනම එකක් හදාගන්නවා කියලා කියලත් නැහැ. මේ සිස්ටම් එකෙන් අයින් වෙලා ගිහිල්ලත් නැහැ. මේක තමයි ලෝකේ මිනිස්සු එකිනෙකා එක්ක කතා කරන්න සම්බන්ධ වෙන්න තියෙන උවමනාව වෙනුවෙන් කරපු ලෝකේ අතිසාර්ථකම දේශපාලනික එකඟතාවය. ඔබ මීට කලින් මේ ටෙලිෆෝන් අංක පිටිපස් මේ තරම් ලොකු දේශපාලන සෙල්ලමක් සහ ඉතිහාසයක් තියෙනවා කියලා දැනගෙන හිටියද? මුළු ලෝකෙම මේ වගේ එකම නීතියකට එකඟ වුණු එක ගැන ඔබට හිතෙන්නේ මොනවද කියලා අද දවසේ කල්පනා කරන්නත් අමතක කරන්න එපා.
0: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි. ඉතින් ඔබ අද මේ සවන් දෙමින් සිටින්නේ ශනිදා සාදිය ඔස්සේ ගෙන එන රේඩියෝ තෝන් වැඩසටහනටයි. ශනිදා සාදිය හැමදෑම වෙන්නුනේ රසවත් වැඩසටහන් ගොඩක් ඉදිරිපත් කරන්නට අද අපි මේ වැඩසටහන වෙන් කරලා තිබෙනවා 3 ට්‍රිපල් ඉසෙට් ගුවන් ඉදිරියේ රේඩියෝ තෝනිය වෙනුවෙන්. නැවත නැවත එකම දේ කියන්නට අවශ්‍ය වෙන්නේ නෑ මං හිතන්නේ රේඩියෝ තෝනේ වැදගත්කම. ඒ අතරේ අපේ මෙල්බර්න් නගරයේ තියෙන විවිධ සංවිධාන විවිධ වැඩ කටයුතු වල නිරත වෙලා සිටිනවා. මනුසත් පදනම සංවිධානය ලංකාවේ වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාම සඳහා බොහෝ කැපවීම කරන බව ඔබ දන්නවා. ඔවුන් විවිධ වැඩසටහන් ඕස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක කළා පහුගිය අවුරුද්දවල. මේ අවුරුද්දේ ඔවුන් තීරණය කර තිබෙනවා ඕස්ට්‍රේලියානු ජනතාව වෙනුවෙන් යම් කිසි සේවයක් කරන්නට, ලේ දන් දීමේ වැඩසටහනක් ආරම්භ කරන්නට. මේ සඳහා අපට අදහස් දක්වන අමිල වීරසිංහ මහත්මයාගේ අදහස් වලට පොඩ්ඩක් සවන් දෙන්නට අපි දැන් උත්සාහ කරලා බලමු.
2: මම අමිල වීරසිංහ, මනුසත් ෆවුන්ඩේෂන් ආයතනයේ මෙන් අද ඔබ හමුවට කරුණු ගෙන දක්වන්නේ අප විසින් මේ ඔක්තෝබර් මාසය තුල සිදු කිරීමට බලාපොරොත්තු වන ලේ දන් දීමේ කර්තව්‍යයක් සම්බන්ධව ඕස්ට්‍රේලියාවේ තියෙන ලයිෆ් බ්ලඩ් කියන ආයතනය සමග එකතු වෙලා මේ මනුසත් ෆවුන්ඩේෂන් කියන
0: දැක්වීම ඔබට ගෙනෙන්නට මට හැකියාවක් ලැබෙන්නේ නැහැ වගේ. මේ වැඩසටහන, ලේ දන් දීමේ වැඩසටහන පිළිබඳව ඔබට වැඩි විස්තර ලබා ගන්නට පුළුවන් ෆියාස් මිස්කින්ට කතා කිරීමෙන්. මම දුරකථන අංකය දෙන්නම්: 0468 668 286 0468 668 286 ඔස්සේ ෆියාස් මිස්කින්ට කතා කිරීමෙන් ඔබට පුළුවන් ඔබ ලේ දන් දීමට උනන්දුවක් දක්වනවා නම් ඒ පිළිබඳ විස්තර ලබා ගන්න. මොකද ලේ බිඳක් දන් දීලා ජීවිතයක් බේර ගන්නවා කියන්නේ ඉතා විශාල පින්කමකට වඩා අපේට සමාජයට දෙන්නට පුළුවන් දායාදයක් කියලා මම හිතනවා. 6280 ඔස්සේ ෆියාස් මිස්කින්ට කතා කිරීමෙන්

0: අමතක කරන්නටම බැරි කෙනෙක් ඉන්නවා. ඔහු තමයි රෝහණ කරුණරත්න. බොහෝම මහන්සි වෙලා වැරවෑයමින් ඔහු සිනමාවේ රසමුසු තැන් සොයාගෙන ඇවිත් අපට ඉදිරිපත් කරනවා. ඉතින් ඔහුගේ කැපවීම අපි හැමවිටම අගය කරන්නට ඕනේ. මොකද මේ කරුණු හොයාගන්නවා කියන එක පහසු කාර්යක් නෙමෙයි, ඉතා අපහසු කාර්යක්, බොහෝ කාලයක් වැය වෙන කාර්යක්. ඉතින් ඒ කාර්ය නොපසුබටව නොපිරිහෙලා ඉටු කරන රෝහණ කරුණරත්නගේ වැඩසටහන අද කොහොමාරි අපි ඉදිරිපත් කරන්නටම ඕනේ.
1: නොමියන චරිතයක වතකුත ස්වර්ණ පත්ම රෝහණ කන්නරත්න ඉදිරිපත් කරයි.

වසන්ත ඔබේසේකරගේ දියමන්ති චිත්‍රපටිය වෙනුවෙන් ඩී.ආර්. පීරිස්ගේ සංගීතයට වික්ටර් රත්නායක ශූරින් එදා ගායනා කළ ගීතය අද ගායනා කළේ සචිත්‍ර සේනානායක. මේ සිනමාව ගැන කතා කරනකොට අපට

0: පසුගිය සතියේ ස්වර්ණපද්ම වැඩසටහනින් මා ඔබට පවසමින් සිටියේ අපේ ප්‍රවීණ රංගන ශිල්පිනිය සුවිනීතා වීරසිංහ මහත්මිය චිත්‍රපට රංගනයට පිවිසුණු ආකාරයත් ඇය තම ජනප්‍රියත්වය ක්ෂේත්‍රය තුළ රඳවා සිටි ආකාරයත් අද එතැන් සිට සුවිනීතා වීරසිංහ මහත්මිය වේදිකාවේ සිනමාවේ මෙන්ම පුංචි තිරයේ රංගන රීති මැනවින් හඳුනාගත් අය.
1: වැලිකතර චිත්‍රපටියේ මට තිබුණා මේ කම්බුලට ගහන අපි දෙන්නගේ ලොකු ගෝරි මුදලාලිත් එක්ක ප්‍රශ්නයක් මතුවෙලා ප්‍රශ්නයකට ඇදීලා එතනදී අපි දෙන්නගේ ලොකුම මේ වාදයක් වුණා, රණ්ඩුවක් වුණා. එතනදී අපි දෙන්න බොහොම බැන වැදගත්. එකිනෙකාට බැන වදින සීන් එකක් තමයි, දර්ශනයක් තමයි රූපගත කරන්න තිබුණේ. ඩීබී න්‍යාසික තමයි ඒක අධ්‍යක්ෂකවරයා. ඉතින් මේ ඒකේ මට තිබුණා මේ මම බනිනකොට එයාට මට කම්බුලට ගහනවා. සාමාන්‍ය එකක් නේ. ඉතින් ඒකේ තාත්වික විදිහටම කරන්න ඕනනේ. මේ ඉතින් ඒක මාත් එක්ක රඟපාන කලාකරුවයි මමයි අපි දෙන්න හොඳට සාමූහිකව සංහිඳියාවක් ඇතුව බොහොම අධ්‍යක්ෂකවරයත් එකතු වෙලා ඒ දර්ශනය ගන්න ඕනේ. බොහොම අමාරු දර්ශනයක්. එතකොට මං ඉඳන් කිව්වා හැබැයි කම්බුලට පාරක් ගහ මම අපි දෙන්න කතා වුණා මේක තාත්වික රංගනයක් එන්න ඒ හැඟීම් මුන්ට එන්න හැඟීම් හරි රංගනයක යෙදෙන්න නම් මේක සත්‍ය වශයෙන්ම ඔයාට ගහන්න ඕන මට මේක කියලා ගාමිණී කිව්වා මම කමක් නෑ ගහන්න හැබැයි දෙසරයක් ගහන්න බෑ ඒ දිග දර්ශනයක් එක තිබුණේ දෙබස් කියන අතරතුරමයි ගහන්නේ දෙබස් කියනවා මම බනිනවා එයා ගහනවා ආයි ඔහොම ඔහොම තමයි තිබුණේ ඉතින් මං කිව්වා එක පාරෙන් කරන්න ඕන කියලා
2: අනේ නා කියලා ජීවතුන් අතර හිටියේ හැයද එහෙනම් මං කෙලිම යන උන් දහාගෙන සතරම් පුතාට කේන්ති ගියා තාත්තට නා කිය කිව්වම
3: මැරිච්ච දෙමව්පියෝ ගෙන් අදගන්න ඕනේ මේවට තියෙන නැහැලිච්ච කමට මටත් පුළුවන් දමසගේ පරම්පරාව ගැන කියන්න එළවෙනකන් ඕන
2: එළවෙනකන් කතා කරවත් මගේ දෙමව්පියෝ වෙන වරදක් කියන වලට බෑ ඕන්නම් කියයි අපේ තාත්තා අරකුරේන්ද කාරේ කියලා අපේ සිය කරත්තකාරයෙක් කියලා මාව බනින්න ඉන්නවයි කියලා ආරංචි වුණාම නා කිය රට පුරාම ඔත්තු කාර්යාලය ඔය ටිකනේ හොයාගත්තේ
3: ඒ ඇති තමුසල ගණිත් හරි මැනගන්න තාත්ත මැනගත්ත මට වැරදුන ඔය විශ්වවිද්‍යාලය කියලා උපාධි පට්ටම් ගැහුවට බෑ ජාති ගති අරින්න
2: මං ගහගත්තේ උපාධිය විතරයි අනිත් එක නම් උපාධියට උඩින් ASP පට්ටමකුත් ගහගෙන ඒත් බැරි වුණා ඔය කුණු කන්දල් වහගන්න
3: මොන කුණු කන්දල් ම කියන එකක් කලින් කියපන් මගේ යකවුසන්න නතු
2: මට හොයගන්නේ ගෑනුන් තමයි ali විලකක් ගෝරින් දැකම නීයා වගේ බය ගුල්ලා මට හිතා ගන්න පුළුවන් මෙයාගේ ගෝරින් ඇච්ච රහස මොකද්ද කියලා
0: මේ හුලවාඩි චිත්‍රපටියේ ආ ගීතයක්.

0: ඇය සිනමාවේ රඟපෑ මුල් අවධියේදී වේදිකා නාට්‍යවලත් රඟපෑමට ආරාධනා ලැබ තිබෙනවා. 1964 වසරේ ප්‍රේමරංජිත් තිලකරත්න නම් වූ ඒ මහා කලාකරුවාගේ කෝන්තරේ සහ වහලක් නැති ගෙයක් ඇය රඟපෑ වේදිකා නාට්‍ය දෙකක්. ඊට අමතරව නාමෙල් වීරමුණිගේ නැට්ටුක්කාරී, ධර්මසිරි වික්‍රමරත්නගේ ඔන්න බබූ ඇතින්නියා සහ ප්‍රේමරංජිත් තිලකරත්නයන්ගේම ජුලි වේදිකා නාට්‍යවලත් ඇගේ රංගනය දැකගන්නට ලැබුණා. ඇය පුංචි තිරයට පිවිසුනේ HD ප්‍රේමරත්නයන්ගේ සඳුන් ගිර ගිනි ගනේ ටෙලි නාට්‍යයෙන්. බිම් කළුවර, කළුවර අඳුන, නොනිමි යාත්‍රා, පිනිවැස්ස, රන් දැලඹුවෝ, වංසක්කාරයෝ ඇයගේ රංගනය මුසු වූ ටෙලි නිර්මාණ කීපයක්. කිසි දිනක ඇය සම්මාන අපේක්ෂාවෙන් නඟ නොපෑ බව ඇය නිතර කියන දෙයක්. 2018 වසරේ පැවැත් වූ සරසවිය සිනමා සම්මාන උරලේදී ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන රණතිසර සම්මානය ඇයට හිමි වුණා. ඊට අමතරව මේ වසරේ එනම් 2026 පැවති සුමති සම්මාන උරලේදීත් ඇයට ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන සුමතිපාල අනුස්මරණ සම්මානයත් ලබා දුන්නා.
1: හොඳයි, එසේනම් සුමතිපාල අනුස්මරණ සම්මානයේ ප්‍රථම සම්මානයේ පිරිනැමෙන ගෞරවනීය කලාකාරණිය කවුද?
2: සිනමාවේ දශක 6කට අධික කාලයක් පුරා රංගන කලාව එකලු කරමින් වත්මනෙහි චිත්‍රපට අධ්‍යක්ෂවරියක ලෙස දොරට වැඩීමේ අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට සුවිසල් මෙහෙවරක් ඉටු කළ කලාකාරණියකට ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් මෙවර පිදුම් ලබන්නේ මෙරට සිනමාවේ අනුපමේය සලකුණක් වූ සුවිනිතා වීරසිංහ නම් වූ ඒ ප්‍රතිභාපූර්ණ රංගන වේදිනියයි.
0: තම දරුවන්ගේ සහ මුණුපුරු මිනිබිරියන්ගේ ආදරය මැද සතුටින් ජීවත් වන ඇය අලුත් වැඩකට අතගසා ඇති බවත් සැලවෙනවා. මේ දිනවල ඇය කාර්ය බහුලව ඇත්තේ තම චරිතාපදානයේ ප්‍රකාශන වැඩකට තුළ නියැලි සිටි නිසා. ඇයිගේ එම වැඩකටයුතුලට තම සැමියා ආචාර්ය නන්දලාල් මාලගුඩගෙන් නොමද සහයක් ලැබෙන බව ඇය පවසනවා. ඉතින් එතුමියගේ ඒ වැඩකටයුතුත් ඉදිරි සියලු බලාපොරොත්තුත් සාර්ථක වේවා කියා අපි පතමු. අද ස්වර්ණපද්මාංගයේ අවසානයට මා තෝරාගත්තේ 1975 සැප්තැම්බර් 27 දින ප්‍රදර්ශනය ආරම්භ කළ HD ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය වූ සිකුරුලියා චිත්‍රපටයේ යා ධර්මශ්‍රී ගමගේ රචනා කළ, ක්ලරන්ස් විජේවර්ධන සංගීතවත් කළ, ජනප්‍රිය ගායක මිල්ටන් පෙරේරා ගායනා කළ මේ ගීතයයි. තමන් වෙතින් නික්ම ගිය තම ආදරණීය බිරිඳ සමග ගත කළ ඒ සතුටු අතීතය ස්මරණය කරමින් ඔහු වැළපෙන ජවනිකාව ඔබට මැවී පෙනෙනවා ඇති. ඉතින් තවත් දවසක තවත් මෙවැනිම චරිතයක් හඳුනා ගැනීමට අපි එක්වෙමු. මම රෝහණ කරුණාරත්න.

ඔබම සවන්දමෙන් සිටින්නේ ශනි දසාදේ ගෙනන රේඩියෝතෝන් වැඩසටහන්ටයි. රේඩියෝතෝන් වැඩසටහනේ අරමුණ ඔබ දන්නවා, අපි නැවත නැවතේ ගැන කියන්නටත් ඕනේ නෑ. ඉතින් රේඩියෝතෝනේ වෙනුවෙන් ඔබ ලබා දෙන ආධාර මුදල් හෙට ඉරිදා උදේ 8 සිට ගුවන් ගතවන අපේ වැඩසටහනටත්, එහෙමත් නැත්නම් ශනිදා සාදය ලබන සෙන්සුරාදා වැඩසටහනටත් ඔබට ලබා දෙන්නට පුළුවන්. මේ වැඩසටහන් සියල්ලම එකම කණ්ඩායමක් හැටියට තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා කොමන කණ්ඩායමකට ආධාර ලබා දුන්නත් ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි සිංහල භාෂා කණ්ඩායම හැටියට තමයි මේ කණ්ඩායම කටයුතු වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ කැමති කණ්ඩායමකට ඔබට ආධාර දෙන්නට පුළුවන්. මේ මාසෙම අපි වෙන් කරන්නේ රේඩියෝතෝන් වැඩසටහන වෙනුවෙන්. ඉතින් ගිය දෙවනිදා, ඊයේ ඇත්තටම කිව්වොත් ඊයේ, ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉතාම වැදගත් දෙයක් සිදු වුණා. මාස 10කට පස්සේ දිත්වා කුලි කුණාටුවෙන් විනාශ වෙච්ච ගුවන් දුම්රිය මාර්ගය නැවත සකස් කළා. මාස 10කට පස්සේ දුම්රිය කොළඹ සිට කඩුගන්නාව දක්වා ගමන් කළා. පේරාදෙණියට ආව කඩුගන්නාව හරහා මහා විනාශයකින් සුන්බුන් වෙච්ච දුම්රිය මාර්ගය මාස 10කින් අඩුත් වැඩියක් කළා කියන්නෙම විස්මිත වැඩක්. පක්ෂ දේශපාලනය කරපින්නාගත් සමහර මිනිසු වර්ජන කරමින් දුම්රිය කඩක් කපල් කරන්නට කොච්චර වෙර දැරුවත් රට වෙනුවෙන් අවංක ආදරයක් තිබෙන මිනිසු අව්ව වැස්ස පින්න සුළඟ මේ කිසිම දෙයක් නොස්තකා ඒ හැම කටුක බාධකයක්ම දරාගෙන බිඳෙන් බිඳ දුම්රිය මාර්ගය ගොඩනගපු හැටි බලා ඉන්න එකත් ආශ්වාද ජනකයි. ඉතින් මේතරම් ඉක්මනින් ගොඩනැගීම සිහිනයක් වෙන්නටම තිබුණා ඔවුන්ගේ කැපවීම නොතිබුණා නම්. අනෙක් වැදගත් කාරණයම තමයි මේ කටයුත්ත වෙනුවෙන් අපි පාවිච්චි කළේ අපේ දේශීය තාක්ෂණයම තමයි, අපේ මිනිසුන්ගේ දැනුම, අපේ ඉංජිනේරුවන්ගේ දැනුම. ඉතින් ඒකත් ඉතාම වැදගත් දෙයක් හැටියට අපිට දකින්න පුළුවන්. කෙනෙක් විශ්වාස නොකරන තරමට මාස 10ක් වැනි කෙටි කාලයකින් අර මහා විනාශයකට ලක්වෙච්ච දුම්රිය මාර්ගය අලුත් වැඩියා කළා, දුම්රිය පේරාදීනියට ගියා කියන එකම කොච්චර සතුටට කාරණයක් වෙන්නට ඕනේද? අපේ සමාජයේ සමහර අය ඉන්නවා මේ ලෝකේ සිදුවෙන කිසිම හොඳ දෙයක් දකින්නේ නැති අය. ඔවුන්ට පේන්නේම වැරදි පමණයි. ලෝකේ සිදුවන අසුබ දේවල් පමණක් නොදෙක සුබ දේවල්, හොඳ දේවල් දකින්නට පුරුදු වුණොත් ඔබට පෙනෙයි මේ ලෝකය කොයිතරම් සුභවාදී එකක්ද කියලා, මේ ලෝකය කොයිතරම් ආකර්ෂණීය එකක්ද කියලා. ඉතින් මේ කටයුතු කරපු අපේ මිනිස්සු දැවැන්ත යෝධයන් වගේ. අපේ මිනිස්සු ඉදිරියේදී තවත් විස්මිත දේ කරයි, තවත් විස්මිත කටයුතු ඔබ ඉදිරියේ දිගහරි. ඉතින් අපේ රට බිඳෙන් බිඳ ගොඩනැගෙනවා කියන කාරණය සක්සුදක්සේ පැහැදිලි. අපි වැටෙනවා තමයි. අපි කොතරම් වැටුණත් අපි නැවත නැගිටින්නට ඕනේ. අපි කොයිතරම් වැටුණත් අපි නැගිටිනවාමයි. ඒ තමයි අපේ පොරොන්දුව.

පහන් සිතින් එක්වන්නට ශනි දසාදය සමග එක්විසිටින ඔබ සැමට ඔක්තෝබර් මාසය ගැන පුංචි වචනයක් කියන්නටත් මට හිතෙනවා. ඔක්තෝබර් මාසය කියන්නේ හොඳ මාසයක්. මොකද අපි බොහොම සීතල කාලයක් හමාර කළා. උණුසුම් කාලයට පියවර නගින්නට දොරටුව තමයි ඔක්තෝබර් මාසය කියන්නේ. කොච්චර උණුසුම් කාලයක් බලාගෙන හිටියත් අද නම් මහ වැස්ස. මම උදේ පහට නැගිටලා මහ වැස්සෙම තමයි මේ ගුවන්විදුලි මැදිරියට ආවේ. අද හොඳටම තෙමිනා. දැනුත් ඉන්නේ තෙමිච්ච ගමන් තමයි. තෙමිච්ච කුකුලෙක් වගේ ඔබට දකින්නට පුළුවන් නම් ඔබට පෙනේවි. නමුත් මේක මෙතරම් කරදර විඳගෙන හරි අපි ගුවන්විදුලි මැදිරියට එන්නේ ඔබට මේ කටයුත්ත මේ වැඩසටහන වෙනුවෙන් යුතුයකමක් කරන්නට සිදු වෙලා තිබෙන නිසා. ඒ තමයි රේඩියෝ තෝණිය. ඉතින් ඔබේ ආධාර ඔබට ලබා දෙන්නට පුළුවන් මේ සතියේ බැරිුණත් ලබන හෙට ඉරිදා උදේ 8 සිට ගුවන්වද ගතවන අපේ වැඩසටහනටත්, එහෙම නැත්නම් මේ මාසය පුරාම ගුවන් ගතවන අපේ සියලුම වැඩසටහන් වලටත් ඔබ කැමති නම් ශනිදා සාදයටම දෙන්නට ඕනේ මගේ ආධාරය කියලා. ඔව්, අපි සූදානම් ලබන සතියේ ඔබේ ආධාරය බාර ගන්නට. ලබන සතියේ ඔබට පුළුවන් අපට දුරකථන ඇමතුමක් දීලා ඔබේ ආධාරය ලබා දෙන්නට. ඉතින් මේ ආධාරය කිව්වම මහා විශාල ගණන් දහස් ගණන් වෙන්නට ඕනේ නෑ. ඔබට දෙන්නට පුළුවන් ඩොලර් 5ක පුංචි ආධාරයක් නම් ඒක වුණත් සතුටින් බාර ගන්නට අපේ කණ්ඩායම සූදානම්. මොකද සතෙන් සතේ එකතු වෙලා තමයි මහා විශාල මුදලක් එකතු වෙන්නේ. බිඳුවෙන් බිඳුව එකතු වෙලා තමයි මහා ගංගා හැදෙනවා කියලා කතාවක් තියෙනවානේ. ඒ වගේ තමයි. ඉතින් ඔක්තෝබර් මාසය ගැන කතා කරනකොට ඔක්තෝබර් මාසයේ තමයි ජාත්‍යන්තර වැඩිහිටි දිනය යෙදෙන්නේ. එක්කම ඔක්තෝබර් මාසයේ දෙදෙන මේ වැඩිහිටි දිනය ගැන අපි කතා කරලා තියෙනවා බොහෝ විට. වැඩිහිටියන්ට දිනයක් පමණක් වෙන් කිරීම ඇතිද කියන කාරණය. මේ ගැන කතා කරනකොට මට හරිම කනගාටුදායක කතාවක් ඊයේ කියවන්නට ලැබුණා අන්තර්ජාලය ඔස්සේ. අපේ වැඩිහිටි දෙමාපියන් දැන් අපේ දරුවන්ට කොයිතරම් බරක් වෙලා තියෙනවද කියන කාරණය. ඔවුන් කොයිතරම් දෙමාපියන්ගේ කටයුතු වල නිරත වන්නට දරුවන්ට ඉඩක් නොලැබෙන හැටි ගැන, දරුවන් දෙමාපියන් බරක් වන හැටි ගැන කල්පනා කරනකොට මේ කතාව හරිම කඩකාටුදායක කතාවක්. මේ වගේ කතා මේ ආකාරයට නොවුනත් අපි නිතරම අහනවා කොහොමද දෙමව්පියන්ගේ බර දරා ගන්නට බැරුව දරුවන් පසුතැවෙන හැටි, තමන්ගේ බර දරුවන්ට ලබා නොදී ඉන්නේ කොහොමද කියලා දෙමව්පියන් කල්පනා කරන හැටි ගැනත්. මේක කඩගාටුදායක කතාවක්. ඊයේ සිදුවෙච්ච එක්තරා වැඩිහිටි යුවලක් අවුරුදු 70 ගණනක වයසක අය, ඔවුන් දෙදෙනා තනියම තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඔවුන් ඉතාම වයවෘද්ධයි. දරුවන්ට හැකියාවක් නෑ ඔවුන් බලාගන්නට. දරුවන් වෙනම ජීවත් වෙන්නේ, මේ වැඩිහිටියෝල වෙනම ජීවත් වෙන්නේ. එක මොහොතක මේක හරිම කියන්නටත් බැරුවා වගේ කතාවක්. අර වැඩිහිටි පියා කරන්නේ තමන්ගේ බිරිඳවත් මරාදමලා ඔහුත් ගිහිල්ලා දුම්රියකට පැනලා දිවිනසා ගන්නවා. ඔහු ලියුමක් ලියලා තියෙනවා මැරෙන්නට කලින්. ඔහුගේ ලියුමේ තියෙන්නේ මගේ දරුවන්ට අපේ බර දරා ගන්නට දෙන්නට බැරි නිසා අපි දිවිනසා ගන්නවා කියලා. අපි දෙන්නම වයවෘද්ධයි, අපට දැන් වැඩ කරගන්නටත් බෑ. අම්මටත් හොඳටම අමාරුයි, මටත් හොඳටම අමාරුයි. ඒත් මේ බර අපේ දරුවන්ට දෙන්නට බැරි නිසා අපි දිවිනසා ගන්නවා කියලා. ඉතින් ලෝක වැඩිහිටි දිනයේ යෙදෙන මේ මාසයේ අපි මේවා ගැන කල්පනා කරන්නට ඕනේ නේද? මේ උදෑසන මේ තරම් බරපතල කාරණයක් ඔබට කියන්නටත් මට අපහසුයි වගේ. එහෙනම්ත් මට හිතුණා මේක කියන්නට ඕනි කියලා. අපි අපේ දෙමව්පියන් ගැන මෙහිට වඩා කල්පනා කරන්නට ඕනි. අපි අපේ දෙමව්පියන්ගේ සුබ සාධනය ගැන මෙහිට වඩා කල්පනා කරන්නට ඕනි. ඔවුන් ගැන හැම විටම සොයා බලන්නට ඕනි. ඔවුන් ඉතාම වයවෘද්ධයි, ඔවුන්ට වැඩ කරගන්නට බෑ. ඔවුන්ගේ ජීවිත කාලයම ඔවුන් වැඩ කළා, අපිව ගොඩ නැගුවා. ඉන්පස්සේ අපට පුළුවන්ද අහක බලාගන්නට ඔවුන් දෙස නොබලා? මේ කාරණය හිතන්න, දුරකථන ඇමතුමක් දී ඔබේ දෙමව්පියන්ට කතා කරන්න, ඔවුන්ගේ සැප දුක් සොයා බලන්න. ඔබට යමක් කරන්නට බැරි වුණත් එක වචනයකින් හරි ඔවුන්ව සනසන්නට ඔබට පුළුවන් නේවි. ඒක අමතක කරන්න එපා කිසිම මොහොතක. ඒක ඔබේ යුතුකමක්. ඒ යුතුකම ඔබ ඉටු නොකර ඉඳලා පසුතැවෙන්නට එපා කියන එකයි අපි කියන්නේ.
දරුවන් හැටියට අපේ වගකීම් ගොඩක් තියෙනවා තමයි. නමුත් අපේ මොනතරම් වගකීම් තිබ්බත් අපේ දෙමව්පියන් ගැන සොයා බලන එක අපේ යුතුකමක්. ඒ යුතුකම නොපිරේලා ඉට කරන්න ජීවිතේ පසුතැවීම් හදාගන්න එපා. ඉතින් ශනිදාසාදී අපි මේ උදෑසන ඔබට ළඟ තියා යන්නට කැමති පණිවිඩය ඒක තමයි. දෙමව්පියන් ගැන හොයන්න, ඔවුන්ගේ අඩුපාඩුකම් ගැන, ඔවුන්ගේ ප්‍රශ්න ගැන කතා කරලා සොයා බලන්න. ඉතින් ලබන සතියේ ඔබ සමග එක්වන බලාපොරොත්තුවෙන් මේ මොහොතේ මම ඔබෙන් සමුගන්නවා. මම ජගත් ජේ එදිරිසිංහ. ඔබ සැමට සුවදායි සදියක්.